මීසකුන් නටකා නිර්වි එම්ම හෙ උම්මක්හම් ගාතිය බෑමීහුම් වීමුයි. එහෙනී තිය බෑමීහුම් හෙවකන්තකං අමුරු කුරමුයි. අදි නුබෑකන්තන් නහී කුරමුයි. අදි තිය බෑමීහුම් අල්لهහන් ඊමාම් වමුයි. ෆොතුගේ අහළුවරින් ඊමාම් වී නම එවරෙන්න්නං එගොයින් හෙෝකම් බොඩු ීස්කං කශවරේ. එවරෙන්ග තෙරෙන් ඊමාම් විගෙන් තිබි මීහුම් වේ. අදි ඒගෙ තෙරෙන් ගිනමීහුන්නේ ෆාසකුන්නේ.

මිහුන් නම් හේව ගොතෙ දිමා වෙජනම එකං එවරෙන් නම් හිතාමයක වේ අදිත්‍ය බෑ මිහුන්න දෙරකමෙන් අයිස් ජෙහිජනම එකමං එවරෙන් උපා කරෙති අදිත්‍ය බෑ මිහුන් කෙක්කු තක්වා වර්වානම එබහි බිරුවෙතුව රක්කා තිරවානම එවරෙන්ගේ මකරවරිකමුන් තිය බෑ මිහුන්නක එවවෙස් ගෙල්ලුමෙන් නුදවේ නැති හම කශවරුන් අල්لهහි එවරෙන් කුරා අමල්ත فُرِهَ مَيَدْ دِنْ مُدِقِمْ وَا رَسْخَلَانْجِ وَإِذْ غَدَوْا

මිහුන් නිකමතින් කම්ගාවනිකුම් බදුරු හඟුරා මෑගා අල්له තිය බෑ මිහුන්න නසුල් දෙෙද්දී සහිතිය බෑ මිහුන් අල්له තක්වාවිරවාශි එයි තිය බෑ මිහුන් ශුකුරුවරවිමට්ටකේ.

එවරෙන්ගෙ කන්තව්ගෙ තෙරෙන් එවවෙස්කමෙ කලේගෙ ෆානකම් මිල්කුවෙ වඩාගෙනෙන් වේ එකන් ඔොතී හම එකනි අල්ලෝ හශේ එකලාංගෙ ඉරාද කුරබ්වානම එවරෙන්ගෙ මච්චත් තවබා ලබ්වාෆානතෙ නුවත එවරෙන්න අසාබ් දෙව්වාෆානතෙ ෆහෙ හමකශවරුන් එවරෙන්නේ අනියාවරෙන්නේ.

ජෙමිසකුන්නේ ගින ගුණ වෙගෙන්වා ගුණතකෙක්ගෙ ගොත්ග තියබෑ මිහුන් රිබානුකාශෙ අධි තියබෑ මිහුන් අල්له තක්වාවිරවාශ එයි තියබෑ මිහුන් දින්නවා නසීබ්ලිමටකෙ ඉතුරු බයන් මියා එතුගා ගිනගුණ වෙගෙන්වා ගුණතකෙක්ගෙ ගොතුග රිබානුකයුමන් එංගෙවුමකුන් එනුම් ගොතෙක්ගා රිබාකයුම් හුද්දෙනුවේ.

තුරුකම් බොඩුවගෙන්වා ෆාෆයි කොෆිනම නුවත එවරෙන්ගේ නෆස්තකං අනියා විරවිජ්ජනම එබහි ගිතම්ම කුඩ නම්වෙස් ෆාෆයි කොෆිනම අල්ලෝ හඳමකෝ එවරෙන්ගේ ෆාෆත ෆුස්සවුන් එදි දුආකුන් උලේමිහුන්නේ අල්ලෝ ෆියවා ෆාෆ ෆුස්සවානී ෆහෙ කාකොහිජෙ අදි එවරෙන් දෙනැතිබෙ හාල් එවරෙන් කුල කුෂුගේ මතීගා දෙමියෙන් නොතිබේ.

තිය බෑමීහුම් ෆිඩිවේ නිකමැති නවාශ, අධිතිය බෑමීහුම් හිතාම විසිනු කුරාශ, මතිවිරිකම් බොඩුවගින්වා බයකී තිය බෑමීහුන්නේ, එයි තිය බෑමීහුම් මුමිනුම් කම්ගාවා නමේ.

තියබෑ මීහුන් එකකව වෙස් එම්බරි බලානුලා දුරද්දිය හිඳුගේ තියබෑ මීහුන්ගේ ෆහතුන් රසූලා තියබෑ මීහුන්නක් ගොවා ලව්වා හාලුගේ දෙම් මොළිවරි කමා විදිගෙන් මොළිවරි කමකුන් තියබෑ මීහුන්න ජජාදවී එයි තියබෑ මීහුන්න ගනීමායිම් ෆායිතුවී එච්චගේ මච්චශායි තියබෑ මීහුන්න ජෙහුණු කන්තව්ගේ මච්ච තියබෑ මීහුන් හිතාම නොකුරුමට්ටකේ අල්ලෝහි තියබෑ මීහුන් කුරා කන්ත මොළත් දෙනවඩිගෙන්වා රස්කලාන්ගේ

0: එහන් තෙරෙන වර පාචවරි උපාවරි වගතුකොළ කවිකම උම්මීද කරමු මේදග ප්‍රග්‍රම් නිර්මාදා පකිවෙලානී මාධමාග ප්‍රග්‍රාම වෙස් දවතොරමු ප්‍රග්‍රම් එහන් තෙරෙන හමය මික රෙස්තිනී අල්ගුන් ආශත් නැසිම් වස්ලාම්ලයිකු
1: රන්දෝති
2: ගේ අඩෝ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: ලේ ඔහරේ හෙන්නෙවේ. මෙහෙම් බොඩීමා මීනා හර මතිීගාවේ කඩිනගා කඩි අලෑගින් පෑපජ්ජයේ ේබමුම් බෑමිහම පරෑගතී ඉතු රසූග ගපාන වඩෑගතුමම් මෙ බෑමිහුණ කන්තක දතිවා වාහකේවේ. නිවාහකයක් අමජුගා ගේ නොකම හඳුවර මතිීගා හිඟාදන් දවාහැ කියයාගින් මෙවාහක දීකොම් බෑමිහුම් අල්ලෑගතුමගේ ඇතුම්ගා හිඟම් පරාජයේ ගේයායි තංකොලෙ දුරු උමුම් මහමදපුුණ වස්ලස් වීනාගේ බොජුග ඇපපුළු දබා ඇපපුරුගා වස්පුරු ගන්නවාපා විදාල වයේ මෙරේ හාදහා ගොමකස්තුූරි හුවන්ද වස් ගද රේකෙව. මීනා ලෙපියේ එහෙන්වානී කියබෙහේ අවරංගි කාරීග මිරේ වනී අර්මීගි තිරේග ඉන් එම්ම වස්මීර හොවන්දුකංගද අංහෙමිහාය එක ඉවාන් විදාල්වියේ තියහෙමියා වානී අධි වස් පදාදහරේ මිහිම් විදාල්විපා බොජුගා හිප්පවා ලබෑගෙන්න්නේ ඉතම්බලෝග මිතනු මීහකුව කඩින් මීනා ගසුල්කො බෝකනෑගින් පිය බෑමිහුම් ඉබලෑගෙන් සදාමතුන් ඉතුර රසුද ඉවාන් ගරිහන් අත්වේ ජෝවේ මී අබාජ්ජවිලියා ගතුල් වී මියහරුගේ රබිවල් අබ්බල් මහුගේ ගදුවත් රත්වාන් රත්වාන් වංහයගේ හඟුරාම මිහගුරාමයක් දී අමරුගේ හඟුරාමේ අදි අම්මාරුගේ හඟුරාමේ මිහිම්මෙස් නංකීගෙන් බේව. මිහගුරාමයන් ඉතු රසූතු යික්වාන් උපෝඩෑගේ නෙවී මියහරුගේ රබියයි ලබල්මගේ තිරේගේ මිකන්තවේ සෝබකී සවලබත් වංහයගේ බෑකයි මහාරිපු වංහයගේ බෑකයි දෙබෑමිහුන් එව්ව එබ්බසගෙන් අදිවස් බෑයික්කුගේ මදීනයයි හඟුරාමේ තැයාරුවමන් ඔලේ හබරු ඉතුරු එක ඒක්වාන දිබෝඩෑගනගින් බෑමිහුන්ගේ කන්තන් එකුම් පජනුවන හමල් දෙබා බජිකුරවම පස්තු කර බෑගින් නොකම ඔඩෑග තියව. බෑමිියුන්ගේ වැඩියකන් හොරි මිහාගෙනවකි ජොසූර්බුන් හාදසුල් මහාරිබියේ මිද තුරපුරුගා මදීනාග මච්ච බිරිකුරැබී ඔස්මානු ගිපානය අඩි හුගා ගෙන්දවී හතර සතයක පන්සස් බේකලන පැස යාමයි සොරවැල්ලෙවි ඉතුරක ගිපානුකු ොඩෑගෙන් ෆිවාහක මෙ බෑමිහුණන් ඉවිගෙන් හිතුගේ තෙරිය බිරිවෙරිකම් බදිගෙන් එමිහුන්තිබේ තන් දුවක පර්බත්තව ඇතරය පිලාජය ස්ලාම්නයි දිමාවී එවරෙන්කුරෙන් එම මිහකායු මෙ මිහාගේ නවකී හැබාර මිකලේගයක් ඉතුරක ගිපානුගේ අරිහක් ගෙන්න්න ොමුන් ඇ ක ානක හුණක බද්ධන නොකර බේනේ එමිහුන් කලෙක පාන ඩාගන්නවා බාහක අහයගෙන් පිරජ්ජවය තිවන්නා කලෙක පානයගෙන් එමිහුන් තිබිතන හඟාද හුරීම දෙම මිහායයි දීමග වාහකු දෙක්කවමු ඉස්ලාම ජ්ජය මීනාය දීන් දස්ක දිනවා බිලාාධග පානයි හවල් කරබෑපිය දෙම් මීනාගේ ආර්කාටී කම්ගා ඉස්ලාමනාගෙන් දතුරුක පාගොස් සූ අමරේ කිය පෙන්ගඩි ගිකාරිය පෑබජ්ජය කාපරුන්ගේ මීහුණ පෙන්ජිබෙන් එත්තන කීමියව මීර් කාපරුන්ගේ මීම මිතිවී මිතාගේ පර්බත්තවග මතින් සිරු සිරුම් ඉස්ලාමන් ඔලයගත්ත බාර මිතනන් ඉතුරක ඉවාන් පෑබාවඩාගෙන් ෆේදී දස්වා හදව ඇපිය මිතම් රොගා වර බෝකො වාරය වෙහි එමෙන් තෙමිජ්ජේ දෙම් වාරය හුට්ටුනීම ඉතුර රසූද ඉක්වාන් වෙස් මිතාගේ කාරීගාව ගහෙ ගෙදොර බඩාගින් තෙ පේරාංකොළ බාජුවා හිකි ෆේරාංකොළ ලබ්බෑගින් මි තෙ පේරාංකොළ හික්කවන් ගහුගා අලුවාපා මිගස්තරුගා අවහාර පුළන් ඔසය වඩාගින් පිය ඉස්ලාමන්ගේ එහෙ මිහුමෙස් එමිහුන්ගේ එකේ කංකමයි මස්කූර වගෙන් ඔලතවේ මිතන් එකකාපරුන් දෙකින් එමිහුන්ගේ වෙරි ජොසූර කඩියෙන් හිපෑගින් කුල්ලියකන් අයස් ඉතුර කලිපාන් අරියන් හොට්ටනුම බදවා ජිබීම අදරන්න ඇතිේ මියද සිවන්නයක් වැෑන් කලිපාන් සජාමි කුරාණ කාක් වයිගේ ඉතුර කලිපාන් සජාමි කුරපානීම ඇකිලාන්ගේ විදාලුවේ කුල්ලියක තිදුවරෑගතුම තුරතුර අලාගින් පා කඩි වෙට්ටිජේ ඉතුර කලිපාන් එක කණඩි නංගවයගින් හදිස් කුරැබියේ තිවන් කලිපාන් එකවෑන් කජයක සජාමි කුරාණ කාක් වයිගේ එන දෙනෙවියේ අස්හදු අල්ලා ඉලාහ ඉල්ල බොහ වන්නක රසූලු දහිය දෙන් ඉතුරක ඉවාන් එකඩි ඒනාගේ අත ෆෝර්වා දෙබා හදිස් කුරැබියේ මෑරස්කදාගේ කලේගිය තෙදුමක් දක්කා ඇපිතාය ඒනා අදේහෙ දන්නවාපා ඒනාගේ ගවුන්ගේ මීහුන්ගේ ගාස ගොස් එමිහුනන් ඉස්ලාම් දීන ගොවා එමෙන් ඉස්ලාම්ගින් අතුවි ජවවේ දෙන් සලාමයි සොරවැල්ලිවි ඉතුරක ඉවාන් මදීනයෙන් එඹරි වඩාගෙන් පියේ මේ දතුරපුරුගා මදීනයෙන් බේරුගා හුන්නෙවී එගාරදුවහුවේ ගස්වත් බහරාන් බහරාන් හංගරාම මේ දතුරපුරුගේ සෝභකී ෆරුය කියේ ෆරාතුවා බනි ඉස්ලෑම් වන්හා මිහුනේ කියේ බයකු බෑයකුගේ මදිනායයි හඟුරාමයක් වස්තුකරා හබරු ඉතුර රසූද ඉක්වාන දිබඩෑගෙන් නෙවිකමය දෙම දිනාගේ මච්චක් ඉබ්නු උම්මේ මක්තුවම් වෙරිකුරබාපා තින් සතේක බේකරනෑගේ නොකුමඩෑග තියවේ පැහැ එමිහුන් ඔලේ හිසාබ දතුරුකුර වීරු එමිහුන්ගේ හිත්තක බිරුවරිකම් බදිගෙන් එමිහුන් බකිවකිවේ ෆිලා හිඟා ජයවේ දෙම දිනායෙන් එම්රි වඩාගෙන් පියවේ මේ දතුරපුරුගා මදිනායෙන් බේරුගා හුන්නෙවී දිහදුවහුවේ මේ දතුරපුරන් නොකුම වඩාගති ජිමාදුල් අබ්බල් මහු හදුවහුවේ සරියත් ජෑදුමුණු හාසත රදි අල්له අන්හු බදුරු හඟුරාමයගා ඉතුර රසූල් ඉක්වාන නසුර දිබ වඩාගින් එහිගේ කන්තන් හිංගුවන් පහුගා කුරැශ්වන්හාගේ මීහුන අත්තිමවරෙන් සාම්කරය ව්‍යපාල් දතුරුකම් ඔළුමගේ මගු බඳවෙජ්ජිකන් රිවිත්ක යගී වෙජ්ජයව එකමා එක්වා මීහුනන් ඒ ව්‍යපාරයාගින් එ දතුරු නොකොක් එක්කොගෙන් තිබමී කටීගෙන් බාකමෙන් නොමේ මිහිනී එවරෙන්ගේ දිරි ඔළුගේ කන්තන් හොරි එකන්තව මච්චෙන් හොට්ටිගෙන්නවේ මිකවට්ටකාම බෑමිහුම් වර ෆිකුරුක බිරුවරි වගෙන් තිබිපාමේ एराव कराए के मंगन साम करिया मियाहर उस दिवे तो कस दुखो गाभिलाए तैयार को फोन है हुए मैं गाभिला का कुराए सुनाए के बोलूंगी जमाती के मी हूँ बे एतरेगा अबू सुफियान बुन हरबाई सफवान बुन उमैयताई खुआतिब बुन अब्दिल उजायाई निफद मी हूँ बे मैं खबर इतुर रसूल तो इफान दिबोड़ेगा तुम जैद बुन हास तो इफान सत्य के सवारों के मच्छ वीर कुरबा इगाभिलाया बदल कुलो में फोन बैफिए काफरों के मी हूँ इस्लाम मिहा दुरब विष्णु फौरवान एक कमकल नुआता मैं बैमी हूँ होदांग अन्ना ने कम कंगी है नुकरते आई के मी अनिया विरिंग आदे तिमामें अनिका का कितम में अनिया इकुलियस तिमामें ना ही मेदुगा अनिका को कमी कुरान एक कम कंगी है नुकराने थे कोफिनो ए ही मान नुबाय कमी कम गा नोनी ही है बिस नुकराने थे आदि अनिका का कमी कुरे ही दाने कम कब बिस नुइस दाने थे आदि अनिया जी बे मी हूँ के फरात गा मी हूँ ना नसरु देव मा खजांगे वोडी के बाक में बिस हंदाने नुबाहटाने थे मिदुवस वरुगा मक्का के मुशरिकों मिहाजा बेटिफा अतिबिकमो मिबुनी गाफिला गर्दाय किया फिंगंडी के कैरिय फैबा खैब राब लवकिया मजाकुला मतिब्बा जैदबन हायस तुफान इस्लाम के गदफत सवारुना के बड़ागिन मिथन नुक होडाग तुम सिहि बिरुगन के मिबामी के मुदलाई गाफिला दुकफा जेहुनी फिलान दुए रक्का वासे मिबामी हु मिगाफिला याय मिगाफिला का बा मुदा हम एकुगा गनीमा कुगेन उफलुगा मदीना एन अतुजे सलामाय सलावली इतु रसूल इफान मितगति गनीमा बसवा मगुन बसवा फिय गजवत उहुद उहुद के हंगुरा गुरेश वंगा के काफरुन बदुरगा जेहुन मुसीबत जेहि एमी हुंगे मोन मतीगा एमी हुं व्यापार कम दा मगुता बंदुए कंत दती उमं एमी हुंगे देंती बडुनाई मुदावरीन अबू सुफियान गे गासन इबजे मीना एकी एमी हुनन एकज मुसीबत जेहुन मुदा गाफिला का बेरिय का दिया मीहाय मीर ए गाफिला के मुदा तक अदि वकीन को हम गिनाय गुत दारुन नदुआ गा भट्टा पा हुरी देंफे मिबुनी एमें अबू सुफियान गे गासन इबे बनफुए मोहम्मद गिफान अहर में नागिन खंगुरा मकुरबा अहर में गे तिबिहा मैं मी हुं गतुल कुरबा इहदवनीये मिहम बीमा अहर में गे मी मुदात गे हुरीहा नफई इके गिफानाई खंगुरा में तैयार कुलम गे मच्च दुख फियम ए मुदलगा हिसाब हम कोम मी हे मिगुताई रुहे कै गिफान मिकम वेरी वेगिन मिकम उलुबार देमि बा मी मिगुताई इबसवे मिकम कस्तु को बेलीर ए मुदात गे नफया नुकी कम गा वी फंसास हास दिनार देमि बा मी मिसकत फराफ हुए मी हंगुरामिया मी हूँ एक कुरेवनी तिंग हाय मी कुरे सुंगा की मी हुनाई मी बा मी हुनाई एक कुरे वेगेन टीवी मुस्तदिक वंगा मी हुनाई खुरे मतुगे हाउन वंगा मी हुनाई मी में वेगेन ने मी बा मी हुनाई एकुआ इतु रसूल दो इफानाई नुरुही के मदीना दूर कफा नुकी औस वंगा अबू आमिर ब्रह्मानी कले गयाई एना के एक वेनिंग जमाती के मी हुं बे आदि किनानत वंगयाई तिहामत वंगा बदवींग एत बैक वेसवे बदुर हंगुरामेगा इतु रसूल दो इफान हयर कुरबाफा धर्मय दुखलबा हेफ्रो कों हितेवी अभी इज्जतुल जाहिये नंकियुन लेम्बिर कलेगे सफान बुन उमय्यत बुन फिये कलेगे दुलुम अरमेना बागजे नुकुनाते मिहंगुरामिया मीस्तन इकुरुमगा कलेगे तिहुरी लेम्बिर कमका इकुलदान कम दक्कांग लेते एना बुन फिये अवरे मिहुरी इकलिफानाय दिकोलवेरवा बेक बागिन नुदिनवन इकलिफान गारियुगा अहुदु वेफे अनिका तिहें उले निकुं इकलिफान गे एप्लो दरुगा वेज्जियका देने सलामतिनवाने सफान बुन फिये तिहें हिनु कुराते मिफार अहर में मितैयार कुरा हंगुरामें एक लिगफान के कंत निम हियादाने का यकीन कुरा रे निकमागें उलनीमा कलिगे लिबेने इनाम चकाई फैसा तं हंदा कुरा रे सफान देखि मे बावत के एत वाहके कं हेल्ली कि अमंबे मीनावस बि हंगुरामिया मीहुं एकुर मसाई हंगुरामिया दीम कस्तु गगे नुकवेजे जुबैर बुन मुकईम खंजर इल्ला जहां क्लोजान वर मिकम के अमाज मुल बबुर अलक होदा मीहा गातुगा मुनेफिये कलिगे बि हंगुरामा का नुकवे अवरेंगे बुरबेबे त्रायमत के मारुगे बदलुगा हमदत के फान मराजा दीपिया खले के मिनिमम बिये आदि दुनिया का उलेहा मुदावस देवनी में बिम्बे मक्का के एमन बेवनो हा तैयारी कोगिन मि लश्कर मदीना ए दिम के कस्तुगा नुकमे जे मि बा मिहुना एकुगा लवकिया थारजा उलेने खसवी अंगन मिस नुकतुए मळु मळु बिहुंगे अंबी मिस एकुगा गेंदेते मी फिलागिन बाजीबेगिन अमरा रसन नानाने कम के कस्तुगे मै बडुंगे अंबीन कुरे फनर अंगन बे मी मिहुंगे तिरेगा अबू सुफियान के अंबि हिंदु बिंतु अतबत ओइकुरिमत बुन अबी जहुल के अंबि उम्म हकीम बिंतु तारिक हारिस बुन हुशाम के अंबि फातिमत बिंतु वलीद बुन मुगीरत अम्र बुन अल आस के अंबि रीतत बिंतु मुनब्बी मिफद मै मै मिहु वे मिकमजुम के मसकत की बद्र हंग्रामा का मरवी मिसवीम के मच्च रोहेरम के लेंत किया कुलिवर्त कुले उलमे मिलस्कर मक्काय नुक्ति शव्वाल महु फसदु हुए मिबा मी हूँ अदद इबुन फदैन तिंहास कम गावे ಮೀತಿರೇಗಾ ದ್ವಿಸತ್ ಅಸ್ವಾರು ನಾಯಿ ಹಸತೇಗ ದಹನ ಎಳಿ ಮೀಹುಂ ಬೇವು ಸದಾಮಾಯ ಸೊಲ ಅಲ್ಲಿವಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ದನ್ನೈ ಇತುರಕ ಇಫಾನ್ ಅಬ್ಬಾಸ್ ಇಫಾನ್ ಫಣು ವಿ ಸಿಟಿಯಕು ಮಿಖವರ್ತ ಫಿಲಾ ವಡಾಗಿ ಫಿಯವೆ ಈಗ ಇಫಾನ್ ಮಿಸ್ಟಿ ಜಿಬಿ ವಡಾಗತಿ ಉಬಾಗ ವಡಾಗಿ ಹುಣ್ಣು ಅನಿಕೊಂಡೆವೆ ಮಿ ಸಿಟಿ ಜಿಬಿ ವಡಾಗತು ಉಬಯ್ಯುಬು ಕಾವು ಗತ ದಿಬ್ಬ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ಮೀಗಾ ಹುರಿ ಇಚ್ಚೆ ಕಿಯಾ ಬದಾರೆ ಮಿಕ ಇಫಾನ್ ಮಿ ಸಿಟಿ ದೆನ್ನೆ ಹೋಂ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ಕ ಇಫಾನ್ ಇಹ ಮಿವಾಹಕ ನುದಕ್ಕ ವಂಘನಾಕೋಗಿ ಹುಣ್ಣಾರೆ ದೆಂ ವಡಾಗಿ ಸಾವುದುಮನ್ ರಬಿ ಯೋಗ್ಯ ವಿಧಿ ವಡಾಗಿ ಕ ಇಫಾನ್ ಅರಿಹುಗ ಮಿ ಖಬರ್ತನ್ ಹದೀಸ್ ಕುರು ಬಾಪ ಅದಿ ಹದೀಸ್ ಕುರೆಬಿಯೇ ಕ ಇಫಾನ್ ಇಹ ಮಿವಾಹಕ ನುದಕ್ಕ ವಂಘನಾ ಕುರಬಾಗಿ ಹುಣ್ಣಾರೆ ಮಿಯಂ ಹದೀಸ್ ಕುರು ಬಾಪ ನುಕ್ಮ ವಡಾಗಿತ್ತನ ಮೀನಾಗಿ ಅಭಿಕವಜ ವಡಾಗಿನ್ ದೆನ್ನೆವಿಯೇ ದೆಮ್ಮಿಗ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಎ ದೆಕ್ಕಿವಿ ಕೊನ್ ಸಿರು ವಾಹಕ ಬಳಿತವೆ ಮೀನಾ ವಿದಾಳುವಿಯೇ ಕವನಾಯಕ ಎ ವಾಹಕ ಬಳಕ ಕೀಕಿ ಹೆಯ್ಯೆ ನಿಕಮನ ಕೊಡಕ ಜುವಾಬ್ಕುಲ್ ಲವಾಫ ದೆನ್ನೆವಿಯೆ ಅಮದುಂ ಅಳ್ಗೊಂಡು ದಿನಹುರಿಮೆ ಅಳ್ಗೊಂಡು ಎಫರಾತುಗ ಇಂಗಿರು ಅಡುಹುಳು ಇವೆಯೇ ಎಯಿ ಎವೆನಿ ಮೇನಿ ವಾಹಕ ಬಳೆ ದೆಮ್ ಮಿಕ ಇಫಾನ್ ಇನ್ನ ಜಿದಾಹಿಯೆ ವಿದಾಳುವೆ ಅವಸ್ ಅವಹಂ ಇಕವನಾಗ ಅತ್ತುಗ ಹಿಪ್ಪಾಗಿನ್ ದುವಮು ರಸೂಲ್ ಇಫಾನ್ ಗರಿಹ ಗೊಸ್ ಮಗ್ಮತೀಂ ಬದ್ರಿ ಕುರುಬಾಗಿನ್ ಮಿವಾಹಕ ದಕ್ಕವಾಹಿಯು ದೆನ್ ದೆನ್ನೆವಿಯೇ ಕಲಿ ಇಫಾನು ಎ ವಾಹಕ ವಂಘನಾ ಕುರಾಂಗ್ ಅಮರು ಕುರಬ್ಬಾಫ ವಣಿಕೋ ಮಿಕಮಜೇಗೆ ಅಂಗಾಂ ಬೇರುವೆ ಜನಮ ಕಲಿ ಇಫಾನು ಹೀಪುಳು ಕುರುಬಾನಿ ಅಳುಗಳು ಯವಾಹಕ ದಿಕ್ಕಿ ಕಮಗೇವೆ ಮಿಹಿಂ ಬೆಗಿನ್ ನಿನ್ ಕುರಾಂಬಿ ಕೇತೋ ಬೆಲಿಮ ಮಿಕಮಜೇಗೆ ಗೊಯಾಗಿನ್ ಐಮೆ ಅದೀಸ್ ಕುರುಬಿಯೇ ಏಕಮನ ಗೊಯಾಗಿನ್ ದಾರೆ ಅಂಬಿನ್ ನಕಿ ಫಿರಿಂಗೆ ಸಿರುತ ಕೊಮ್ಮೆ ಹೆಂ ಫಾಳು ಕುರಾಕ ಬಿ ಬೈ ನೋನೆ ದೆಂಬೆ ಕಾಫರುಗೆ ಲಷ್ಕರ್ ಮದೀನಾಯ ಗಾಯಬಮ್ ಅನ್ನ ಖಬರು ಇತು ರಸೂಲ್ ಇಫಾನ ದಿಬೋಡಾಗತು ಅಸಹಾಬಿ ಕಜಂ ಇಕ್ಕುರಬಾ ಮಿ ಖಬರ್ ತಂಗ್ ಅಂಗವ ಮುಷಾವಿರು ಕುರಬಿಯೇ ಅದೀಸ್ ಕುರಬಿಯೇ ತಿಯಬೆ ಕಜನ ಫೆಣಿ ದಬ್ಬಣಿ ನಮ ತಿವನ್ ಕಜ ಇಫಾನ ಫೆಣಿ ಒಡಾಗನ್ನವ ಗೊತ್ತಿ ಅವರು ಮೇ ಮದೀನಾಗ ತಿಮ್ಮೆ ಎಮೀಹು ಮಿತಾಗ ಕಾರಿ ತಾಕ ಫಾಬಾ ತಿಬೆ ನಮ ತಿಬೇನಿ ಬರಂ ಉಂದಗು ಹಾಲಿಗೆ ಗೀನ ದುಹಕ ನುತಿಬೇನೆ ಮದೀನಾಯಂ ಅರಾಗಿಂ ಫಿನಮ ಹಂಗುರಾಮ ಕುರಾಣಿಯೇ ಮೊಹಾಜಿರಿಯ ಬೇಕಜುನ್ನಾಯಿ ಅನ್ಸೋರಿಯ ಬೇಕಜನ್ ಕುರೆ ಮುಸ್ಕುಳಿ ವರ್ಗೆ ಬೇಕಜುನ್ನ ಬಿಸ್ ಫೆಣಿ ಒಡಾಗತಿ ಮಿಗೊಯ್ ಮೊಳಕಂಗೆ ಅಬ್ದುಲ್ಲಾಹಿಬ್ನು ಉಬಯ್ಯಿಬ್ನು ಸಲೂಲ ಬಿಸ್ ಮಿಗೊಯ್ ಮೊಳಕಮ ಫೆನಿಗೆ ಮಿಹಿನ್ ದನ್ನವಾಹಿಯೇ ಜುವಾನು ದನ್ನೈ ಅದು ವಕೀನ್ ಖಾಸ್ವಾಗಿನ್ ಬದ್ರು ಹಂಗುರಾಮಿಯ ನುದೇವಿಚಿವಿ ಮೀಹು ದನ್ನವಾಹುವೆ ಅಳ್ಗುಣ್ಮೆನ್ನ ಫಿನ್ನನಿ ಕಲಿಫಾನು ಅಳ್ಗುಣ್ಮೆನ್ನಾಗೆ ನುಕ್ಕು ಒಡಾಗಿನ್ ಎಮೀಹುನಾಯಿ ಹಂಗುರಾಮ ಕುರಬ್ಬ ಅಳ್ಗುಣ್ಮೆನ್ ಎಮೀಹು ಫಸ್ ನಗಾದಿಮೆ ಅಳ್ಗುಣ್ಮೆನ್ನಿ ಹಿಬ್ಬರ್ ದೆರವೆ ಫಿಂಡುವಿಗೇನ್ ರಸುಗಾತಿ ಬಯಕಮ್ಗ ಎಮೀಹುನ ಫೆನಿಗೆ ನುವಾನೆ ಮಿ ಬಾ ಅಮೀಮ್ಗೆ ತೆರೆಯಗ ಹಂಸತ್ತು ಇಫಾನು ಬೇ ಮಿ ಬಸ್ ದನ್ನವ ಮೀಹುಂಗೆ ಅದದು ಮಾ ಗಿನಕಂಗ ಅವಿಜ್ಯ ಹಿಂದು ಮಿ ಬಹಂ ಕಲಿ ಇಫಾನು ತಬಾವಡಾಗಿನ್ ಫಿಯವೆ ಮಿದು ಹಾಕಿ ಶವ್ವಾಲ್ ಮಹು ದಿಹೋಣೆಯಂಗ ಹುಕುರ್ದು ಹೇವೆ ಮಿದುವಗೆ ಹುಕುರ್ ಹುತ್ಬಾಗ ಹಂಗುರಾಮಾಗಿ ಇತುರುಕಮ್ಗೆ ವಾಹಕ ಫುಳಾಯಿ ಹಂಗುರಾಮಾಗಿ ಹುಕುಮ್ ತಕಾಯಿ ಹೈಕ್ಮೆತ್ತವ್ಗೆ ಮಚ್ಚ ಬರ ವಾಹಕ ಫುಳು ದಕ್ಕಿವಿಯೇ ಎತ್ತಿರೇಗ ಹದೀಸ್ ಕುರಬಿಯೇ ನಸ್ರಕಿ ವೆನಿಂಗಿ ಅಮ್ರಕಿ ಅವಂತಿರುವೆ ಕೆತ್ತಿರುವೆಗಿನ್ ಚಿಬು ಮಂದಿ ಬೇ ಎಚ್ಚಿಕೆವೆ ಹುಕುರ್ ನಮಾಜ್ ಫುಳು ಅವಧಿ ಒಡಾಗಿನ್ ಕಲಿ ಇಫಾನುಗೆ ಗಂಡುವರ ಬೆದಿ ಒಡಾಗಿನ್ ಹಂಗುರಾಮಾಗಿ ದಹನಾಕಳು ತುಕ್ರಬ್ಬ ಅತಿಯಾದ ತನ್ ಹಿಪ್ಪವಾಗಿ ನುಕುಮ ಒಡಾಗಿನ್ ಫಿಯೇ ಅನ್ಸೋರಿ ಅಬೇಕಲಂ ಕುರೆ ಬುದ್ಧಿವೆರಿ ಮುಸ್ಕುಳಿ ಜಾತುಗೆ ಬೇಕಲಂ ಮಿತನ್ ದೆಕ್ಕಿಂಗ್ ಮಿ ಬ್ಯಾಮಿಯು ಜುವಾನು ನಮ್ಮ ಜಾನಕ್ಕೂ ಬುಣಫುವೇತಿಯ ಬ್ಯಾಮಿಯು ಈಗ ಇಫಾನ ಬಿಸ್ ಫಿನೋಡ ನುಗನ್ನುವ ಗುತ್ತಿಗೆ ಮಚ್ಚ ಕಂತ ಕುರಬಾನ್ ಜಸ್ಸಿ ಕಮಿ ವರ ದೇರ ಕಮಗಿವೆ ತಿ ಬ್ಯಾಮಿಯು ಇದೆನ್ನೈ ಬಸ್ ತಿ ಬ್ಯಾಮಿಯು ರದ್ದು ಈಗ ಇಫಾನು ಇಪ್ಪುಳಾವ ಗೊಯ್ಕೊಳಕ ಕಂತ ಕುರೆವ ಮಂಗ್ ಇದು ಧನ್ಯವಾದ ದೆಂಗ ಕೈ ಇಫಾನ್ ಬ್ಯಾಮಿಯು ತಿವಿತನ ಬಡ ಅಗತ್ತು ಧನ್ಯವಾದ ಪೂವೆ ಕೈ ಇಫಾನು ಅಳಗುಣ್ಮೆಂಗ್ ಇದೆನ್ನೈ ಬಸ್ತವ್ಗೆ ಮಚ್ಚ ಕಂತನ್ನು ಕುರಬ್ಬ ಕೈ ಇಫಾನ ಫೆನ್ ವಡಾಗನ್ನುವ ಗೊತ ಕಂತ ಕುರೆಬು ಎದಿ ತಿವಿಮವೆ ಅಳಗುಣ್ಮೆನ್ನಿ ಎಂಗೆವಿ ಗೊತಕ ಕಿಯಮಂಬಾ ತಿವಿ ಬ್ಯಾಕೀಮವೆ ಹದೀಸ್ ಕುರಬಿಯೇ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ತಿ ಬ್ಯಾಮಿಯು ನಂಗೆ ಹೇವ ಜಜಾ ದಿಬ್ಬಾನೆ ನಬಿ ಬೇಕಯಕ್ ಹಂಗುರಾಮೆಯ ಕಂಗ್ ಅಳು ವ್ಯಾಪಿ ದಹನಾಯ್ ಉಫುಲ್ ವ್ಯಾಪಿ ಹತ್ಯಾರಿ ಯಕಿ ಎ ಹಂಗುರಾಮೆಯ್ ನುಕುರಬ್ಬ ಎ ಹಂಗುರಾಮೆಯ ಕುಂ ವಾಂಗುರಿ ಗೊತ್ತಿ ನುನಿಮ್ಮವ ಬೇಹೆತ್ತೆವು ಹೇವಗಿಂಬ ಇಚ್ಚೆ ನೂನೆವೆ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಕುರಬ್ಬಾನೆ ಹುಕ್ಮೆ ಕುರಬ್ಬಾ ಮದ್ದಾಂದಿ ನುಗುತು ಮತ್ತು ತಯ್ಯಾರು ವಾರು ದೆಂದಿ ದತ್ತಂಗ್ ಅಗುದು ಕುರಬ್ಬಾ ಮಹಾಜಿರಿಯ ಬೇಕಲಿಂಗೆ ದಿದ ಮುಸಾಬ್ ಗಿಫಾನ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲಿಂ ಕುರೆ ಹಜರಜ್ ವಂಗಾಗಿ ದಿದ ಹಬ್ಬಾಬುನ್ ಮುಂದಿರ್ ಗಿಫಾನಕ್ ಅವಸ್ ವಂಗಾಗಿ ದಿದ ಉಸೇದ್ ಬುನ್ ಹೊದಯರ್ ಗಿಫಾನ ದಿಬ್ಬಾಫಿಯೇ ದಿಂಗ್ ಎದು ಒಮ್ಮೆ ಮದೀನಾಯಿ ನುಕುಮ ಒಡಾಗಿ ಲಸ್ಕರ್ ಗೆ ಅದದ್ ಬೆದ್ದೆವೀರು ಇಂಗ್ಹಾಸ್ ಮೀಹುಂ ಕಂ ಗಾವಿಯೇ ದೇನ್ ನುಕುಮ ಒಡಾಗಿ ಸನ್ನಿಯತಾಯಿ ಹಮೆಯ ನುಕುಮ ಒಡಾಗಿ ಫಾ ವರ ಬಡು ಕೌಮಿಗೆ ಮೀಹುಂ ಮದೀನಾಯಿ ನುಕುಮಗಿ ಅನ್ನಾತಿ ದಿಕ್ಕ ಒಡಾಗಿ ಎಯಿ ಕೊಂಬೆ ಎತ್ತೋ ಬೆದ್ದೆವೀರು ಎಯಿ ಅಬ್ದುಲ್ಲಾಹಿಬ್ನು ಉಬಯ್ಯುಗೆ ಅಹುದುಗೆ ದಫ್ಗಾವ ಯಹುದೀಂಗೆ ಮೀಸ್ತಕಿನ್ ಇಫಾನುಗೆ ಅರಿಹುಗ ಹಂಗುರಾಮೆಯ ದೀಮ ನುಕುನ್ನನಿಯೇ ಹದೀಸ್ ಕುರಬಿಯೇ ತಿವನ್ ಕಲಿ ಇಫಾನು ಕಾಫರಂ ಗೊಯಾಗಿ ಬಡಾಗಿ ಮುಷಿಕುನ್ನಾಯಿ ಹಂಗುರಾಮ ಕುರಬಾಕ ನೆತೀಮೆ ಎಬ್ಬಾಮಿಯುಂ ಎಂಬ್ರಿ ದೀಮಂಗ್ ಅಂಗಾಸೆವು ದೆಂಗ್ ಎಮೀಹುಂ ಎಂಬ್ರಿ ಹಿಂಗಾಜ್ಜೇ ಮಿದುವೋಗ ಹವೀರುಗ ಎಮ್ಮೆ ಲಸ್ಕರ್ ಬ್ಯಾಬ್ಯಾಂ ಇತುರು ಕಲಿ ಇಫಾನುಗೆ ಕುರಿಮತ್ ಫುಳುಂ ಎಂದವ ಹಂಗುರಾಮಿಯಂ ಎಕಸೀಗೆ ನುವಾಹ ಲಕಮ ಫಿನ್ ಒಡಾಗಿ ಮೀಹಕ್ ಮದೀನಾಯ ರದ್ದು ಕುರಬ ಹೆದ್ದೆವಿಯೇ ಮಿ ರದ್ದು ಕುರವಿ ಮೀಹುಂಗೆ ತಿರೇಗ ರಾಫಿಯಬ್ಬನು ಹುದಯಜೇವಿ ಕಿವನು ಜುವಾನಕಾಯಿ ಸಮ್ರತ್ಬನು ಜುಂದಬೇವಿ ಕಿವನು ಜುವಾನಕಾಯಿವೇ ಅಣಿಕಾ ಮಿ ರಾಫಿಯಾಕಿ ದುನಿ ಉಕುಮ ಮಾ ಕುಳದಾನ ಮೀಹ ಕೊಮ್ಗ ದೆನ್ನೆವಿಗೆ ಮೀನಾಗಿನ್ನವಾಹಿಯವೆ විවාහක සම්රසන් ඉවිගේ මීනාගේ මම්මාගේ ගත්තුක මනිෆියේ චිවන්නායයි රාෆියයි දෙමියුන් ලකම්ග ලස්කරම් බේර්කුරබාෆා අනික රාෆියෝ ඉගෙන්දවනි මිහාර් තිමන් ඒනායයි මුසාරියන් හිෆියස් ඒනා වට්ටාජානංකන් කරවර මේ ඛබරු මේ මම්මාගේ ෆිර්මීහා ඇසික ඉගමාන් ගරිවා දෙන්නීම සම්රතු ගෙන්නවා රාෆියයි මුසාරියන් හිෆුවන් අමරුකුරබාෆිය මේ දෙමියුන් හිපෑගනකින් ගින ඉරනවනිස් සම්රතු ගදවේ රාෆිය වට්ටාජාෆිය දෙම් මිලෙකුදීම ලස්කරු එතිරිය ලබ්බාෆිය දෙන් එවි හොනිහිර විජේරේ මිතංග රේකුරෙබිය ලස්කරුගේ හරස්ගේ මච්ච බිරිකුරෙබි මහමද් බුන් මස්ලමති ખાસෝ එක ඉගෆාන්ගේ හරස්ගේ මච්ච බිරිකුරෙබි ජක්වාන් බුන් කයිසේ දෙන් හර්දම්ගේ වගතුගා මිස්කර මිතන දතුරු කපුවේ ෆෛ ශෞතේ කීතනායි හමුයිතන අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් එනාගේ එක්වාවා මිහුනාගේ මදීනායි දිමයි දිමං අම්රාජාෆිය එනායි කැලිගාවා මිහුන බුනේ ආර්මේ කාජ හරු මුස්කුලින්ගේ බස් නොස්වාල කුදීන්ගේ බහ කන්ත කුරබායිරු එතනං හෙවි නුදියේ යায়ে මිබෑමීගේ පාතුන් ජාබිර් බුන් අබ්දුල්ලාහ්ගේ බප්පා අබ්දුල්ලාහ් ඉබ්නු උමර් වඩාගින් බිලාල් වියේ එන් එයිජේ තියබෑමීන් මාදස්කලයි කිය බිරවති වාරේ එකදාගේ රස්කම් ප්‍රු හඳම කුරාරේ තියබෑමීන් තිය දනි තියබෑමීන් ගෞමයි අලි නබියා නිකමෙත් කොපේ එබෑමීන් බොනෆුවේ ආහර්මෙන් හඟුරාමේ බාම්බීකන් දන්නනම තියබෑමීනයි තබා වීමහ මිබාවතුගේ බස්පොන් ජවාබ් දීපා එමීහුන් මදීනාය බදිජව අබ්දුල්ලාහ් ඉබ්නු උබයි මෙත කන්ත කුලවමුන් ඉස්ලාමගේ තිරෙන් එහෙම් බිස් දෙක බීලායේගේ මීහුන් මිගතන් අම්රාදාෆා මදීනායෙන් එඹරි ජීමා කස්තුකෝගෙන් ඔලිදාෆාමේ මැකජාන්ගේ එබෑමීහුන් එපද කුරුන් රකාතිල් කුරබාපාවා කමන් සාබිතුගෙන් තිබිජව එයි හසර ජුවන්හා මීහුන් කුරෙ හාලිසුගේ දරිකොළ මීහුනායි ඔසුවන්හා මීහුන් කුරෙ සැදමතුගේ දරිකොළ මීහුනායු දෙන්ෆෑ මිදස්කර හිඟාපා ගොස් ඔහුදු ෆර්බදෑගේ කාරිය ෆෑබ ජවේ ඔහුදු ෆර්බදිය කී මදීනාගේ උතුරු ඉර්මති ෆරාතුගාවා ෆර්බදේකෙ ලස්කරුගේ ෆාතුගා එ ෆර්බද ඔන්නානේ එහෙන් මදීනායක් කුරිමතිවානේ එහෙන් තිබිජේ ගාපරුගේ ලස්කර දන්නේ මෙ බෑමියුන් ඔහුදුගේ කුරිමතිගාවේ වාදීයන් ආස් ෆෑබජේ මි ලස්කරුගේ කනෑ ෆරාතුගේ වෙඩියකන් හොරි ખાල් දුමුණු වදීද වැ ෆරාතුගේ වෙඩියකි අයි කුරිමත් බුන් අබී ජහුදේ බිමතිගා හඟුරාම් කුරා මියුන්ගේ වෙඩියක සොෆාන බුන් උමයතේ දෙන් සලාමයි සුරවැල්ලිබ ඉතු රසූදෝ ඉක්මාන් ඉස්ලාමුන්ගේ ලස්කරුගේ සප්තන් හද්දවා خالد بن وليد اي ديماواني تانگا زبير بن عوام بهتوا ديمس افراتون تي ايكي كي گد فولمان ناي ديماواني تنتانگا مفراتو گي تيبي گد فد بيكن باتي بوا اسلام گي تيريگا تيبي دوندنيه كولدان ميهم اكوربا اميهم ميدسكر گي فاتم فربز متيگا باتي بوا اميهم گي وريكن انصاريا بيكن تيرين عبد الله بن جبير گفان بهتوا حديث پري بي تي با اميون تي تانگا تيبا اورمن گدويس تي تيبي تنن حدان جات بيته නොවත එමිහුන් ගදවියස් හම තියදීතනුන් හදා නුදාහුරිකමේ තියබෑමිහුන්ගේ දුනි දැනින් කුරාම්බී කමකී එමිහුන් කර බෑකු ඇස් ඉස්ලාම්ගේ ලස් කරයි ෆර්බදියයි දිනද වදිගත නොදිනුමේ දෙන් සප්තන් එබල් කුරබාෆා එමිහුන්ගේ මැච්ච ඛුතුබා විදාලුවේ මේ විදාලුවේ ඛුතුබාගේ තිරෙන් බේ තිවන් කජිගෆාන වහී එබ ඉබවේ හම එබ්වෙස් නෆ්සෙයි ඒ නෆ්සෙගේ රිසකු හමයක් කෑගෙන් මෙනුයි මරෙන් නොවා හුට්ටේ එමිහා ඒ රිසකු කාරිය දියම මසකතේ නුක ෆස්වේ හුට්ටස් එන් හම එකති කොළුවෙස් උන්යෙන් නොමේ වානේමේ මෙහෙන් වීර් තිබෑමිහු මැකෙලාගේ කිබේ තකවාවෙරිවේ තේදුම උගා තිබගෙන් රිවේති ගොයි ගොතුන් රිසුක හෝදාන් උලේහෙ ෆැ එලිබුම් ෆස්වියස් කලාගේ කිබියන් උරෙදුම වානේ මගකුන් රිසුක හෝදාන් නෝලේ හුරිකමේ එමෙහා මෝ මිනුන්නී එන් හරිගණ ෆද බයිකෙ එ හරිගණුන් එම්මේ ගුණ නෙග්ගා රිහුනස් එකමගේ තුරාදායි දතිකන් මොලි හරිගණ ෆෝරා හුට්ටේ ඉතුරු එකල ඉපානුව කුතුබාන ඉමෙමා එකවා දෙපරාතුන් එක එක් ෆෞදබානු මෑදාන ෆෑබා හමද දිනුමුගේ කවායිතුන් හඟුරාම ෆෙටිජේ කාෆරුන්ගේ දිද හිපෑගෙන් හුරි මීහායයි ජුබෛර් ගුෆානු හමද දෙපා එමිහා කතුල් වෙජේ දෙන් එදිද උපුලී තලහතු බුනු අබී තලහතේ මීනා අදි ගුෆානු ඇප්රුන් කතුල් වෙජේ දෙන් උපුලී ඒනාගේ කොයි ඔස්මාන් බුනු අබී තලහතේ හම්සතු ගුෆානු මීනා කතුල් කරබෑවියේ දෙන් උපුලී ඒනාගේ කොයි අබු සයිද සෞද් බුනු අබී වක්කාස් ජෙසී දුන්යකු මීනා කතුල් වෙජේ ෆෑ අබී තලහතුගේ හතර දලින් මේ දිද උලෑගෙන් උලෑන් හදාගෙන් ගතුලි වම දෙන් එදිදියාගෙන් උලෑනේ මීහකු නැති දිද එමෑදාන බෙට්ටිපා වෙජේ කාෆරුන්ගේ සප්තු එතනින් අබු බකුරු උෆාන්ගේ අබ්දුල් රහ්මාන් නුකුන්නවා හමද දේනේ මීහ කුරීවියා ඇස් බලාරේ විදාලුවේ ගෝආදි බුමුන් එනායයි හමද දෙබුමන් අබු බකුරු උෆාන් උඩාගෙනවා නිකොක් ඉතුරු රසූල් ඉෆාන් හදීස් කුලෙබියේ අදි කජි ඉෆාන් හුන්නවා හෙවේ දෙන් ෆහජී හුන්නවා හෙවේ දෙන් කාෆරුන්ගේ අස්වාරුන්ගේ මීහුන් ඉස්ලාමුන්ගේ මීහුන්ගේ කනෑපරාතයි තින් ෆහරන් හමදදී කොම්ම ෆහරකම ඉස්ලාමුගේ දුනිතගේ සෝබම් ෆහත ජෙහිදේ දෙන් දෙබෑ ලස්කර බද්ධදිවේ එස්සප අනි සෆායි ගෑගෝලිවේ හඟුරාමයක බෑදන් කරම් බොමුන් කාෆරුන්ගේ අංහෙනුන්තන් අඩුහරුකොන් හිබ්බරුගේ ලෙන්තකායි දවත කියා තාර්ථ තලා නසා උලිතේ mere aswafa itu rasulullah ifan mifadain du'aful kurabati allahumma bika asul wa fika uqatil hasbi allah wa ni'mal wakil mihagrama ge madan emme karambi tamruga washiye kiun babur kade khanjar illa jahagin hamzat ifan shahid veje ei ikade ifan sapta demedu ahinga waniko tambale bajagin hurifa jehiye jahafa huri bandufulase mihagrama e kanta mibuni magum hisab diyeiro ইহু বনিফাদায় কাপারুগে দিদা উফিলা মি হুম এক কাপ ফাহ আনি কাহু গাতুলি ওয়ে দেন এ দিদা উফিলা নে মি হুকু নেতি দিও মাই এক হেন কাপারুম বাজি ওয়ে ফরগাস দিফা দুরা দুবা গিন পুয়ে আন হেনন তং হেরি হালে জামান ফরা ফিয়ে ইসলাম ও গনিমা মুদলা গে মাসকুল ওয়ে গিন পুয়ে ইসলাম গে লস্কর গে ফাতা রাকাতি রুমা ফরবদ মতিগা বাতি বে দুনি দন্ডি ওয়েদিন মিতন লিখফা মনে পুয়ে দেনে আরমেন কম মেহ নাকুম মিতা তিবে নে কামেন নেতে এমি হুনং এমি হুঙ্গে হিকমেতরি মা সাহিবা কুরবি আমরফুল হান্দান নেতা গানিমাগে মাচ্চা কুরমাস লিমা কস্তু কফুয়ে মিবা এমি হুঙ্গে ভেলিকান হুননে কাজি গফানু আলে ফুল দবা এ আমরফুল হানমা কো দিবা হেদি হেদি ওমান এমরি বেলি মকাই নুদা আওয়াস উইগেন ফারবদ মতি ফাইব জওয়ে ইকে গফানু গালি হুগা সাবিতু এতিবি ইদাদি মাদু মিহিকে ফাইকা ফরুঙ্গে লস্করগে কানা ফরাতু গে ভেলিকান হুননে আঙ্গুরামাগে হিকমতুন ফুরগেমবা খালিদ বুন ওয়ালিদ ফিদান দুআমুমে মাদান বাগে রঙলা বহট্টা কামু ফরবদমতি হুসুজি আতি দেখোড়া গিন গোয়া দিবি কুদিনেবে মগে ফাতুন আদি আন্নাতে দেরওয়েগেন দামুন কামক ইতিবারি জাহানে তমলো মিয়াতি দিবফে এমি হুঙ্গে এমমে গদ বার হেরি কেনিফে দেমি কে গফানু আস আমরাজমুন কে গফানাই তবাবে হিবর কুল বেকাগ মাদানু গে ইফরাতকুন দুরু দুরুন আস ফরবদ বচ্চন আরা ইতাতি মিসকল গতুল কো নিম্মালা ইসলামুন মাদান ওয়া গনিমায়াই মাসলুলবে বিসিহালি গফলত গা মানিকো ফাহাতুং আরা হামজাদি তলায়াগতুমুং দেঞ্জেহুনি আতুগাহুরি ইচ্ছে দুগফা কমে মিহকমে তিমাগে হারিগণু সজামি কুরাং উলেসে হায়রাঙ্কান জিবুন যে বড়ুকামুং একক অনেকাউ গায়গা তলামে স্বেরিজে সফতং হুরি গোসফে তম্বরুগা কাফরুং কুর হিব্বরুগ আংহেন এওরেঙ্গি দিদা উফলা হিপাট্টা হিয়ে মি দিদায়গে দরা ফিলান দুনু কাফরুং তং আস জামা বিজে মি তম্বরুগা কাফরুং গে তিরেং গদফত ফাহুলেওয়ানাকু ইবনু কমতে কিয়ে মিহকু নুকুমে ইসলামুং গে দিদায়গে বেরি মুসআবুন উমাইর কতল কফিয়ে মুসআবুন উমাইর কতলবে দিদা বেটুনম মোহাম্মদ গুফানু কতল বেজে কি হালে দেবাগিন ফুয়ে মিয়ার হাম ইউমুন ইসলামু গে হিবর ওয়ারফিস দেরবেজে ইসলাম কুরে এ জামাতি গে মিউম ফিলান দুবাগিন ফুয়ে মি হুরিহা কামে বাইরু ইতু রাসূলুল্লাহ গুফানু এ মাদানু হুননে ইতাঙ্গা সাবিত ওয়াডাগিন হুননে বিয়ে
1: দীনু গাডু মিগনেসতেনি কিরত রাসূলুল্লাহ গে সিরাত
0: ইজুরকে ইফাম গারিউ জামাতি গে বেকন সাবিত ওয়েতি বেউয়ে ইতরেগা আবু তলহাত আল আনসারি গিফান উয়ে ইজুরকে ইফান গ ম্যাং হাজ কোলং আরাং আন্না ইতি ইতি ফারত মিনা গে আড্ডনা গে জাসা রাক্কাতি কুরবতে মি তলহাত গিফান কি দুনি দন্ডিয়া ওয়ালা কুলদান দুনি জেসেউম গদবদ বেকাই কে মিনা গে দুনি তা কুরি মেচ্চ আলু বাগিন ইজুরকে ইফান গস্ত কোগিন আন্না কাফরুন তা মিনা গে দুনি জেসেউম গে সবম ফেক কুরবে আদি ইদালুয়ে এ ম্যাং নবিয়ায়ে কাজি গিফান গে মোন ফুল তি কুরবা রক্কাতির বডাগিন হুনওয়ারে আলগুনগে মোন মিহরি কাজি গফানগে মোন ফুলগে বদলগা গুরমান কুগেনে তিয়েহেন তন্তম বল্লওয়া নুল বারে এরঙ্গে দুনিয়া ফারিগা কাজি গফানং ইসাব ইয়াস আলগুনমেন কিয়ামে দহন কলাঙ্গে হযরত দাউরি কমপদ মোন কাগিন তোয়ে মি বেকালুমি কুরমাতিন দুনিহিবাগিন উলে ইসলামাক দাইনাম এমি হেকং ইতুরু কাজি গফান হাদিস কুরবতে এ নেয়ে কাজিগে দুনিতং আবু তলহাত কুরমাচ্চং ওসালাফা দারে আদি ইতুরু কাজি গফান গালিহুগা সাবিত ওয়ে তিব্বেন বেকালুমি তিরেগা সাদবুন আবি বকাস গিফানু বিয়ে ইগা গিফানু দুনি দানি ইতুরকে গিফানু রাক্কাতি রুম গা হুনে বিয়ে আদি এবে কাজুম গে চিরেগা সাহুদবুন হুনাইফ গিফানু বিয়ে মিবে কাজে কিবেস দুনি দানি কুলদান মি হুকুর মাশহুর বে কাজে কে আদি এবে কাজুম গে চিরেগা আবু দুজানাত সামাকবুন খাফশাতাল আনসারি মি কাজে গিফানু বিয়ে মি কাজে গিফানু ইতুর রাসূলুল্লাহ গিফানু গে ইমান হাজ কোলাক কাফারু গে কিবাং আন্না দুনি তাকুন কাজে গিফানু রাক্কাতি কুরে উমান কাজে গিফানু গে মাচ্চা গুদুবে গে উলবান হাদদাবা গে এত দুনিয়া ব্রিকটং আরাফাবে হাম ইফদাইন জিয়াদাত বুনুল হারিস গিফানু ইতুরকে গিফানু গায়কলং এতিয়েতি ফার এলিয়ান দেবান গাদা আলবা হংগ্রাম কুরবান হদওয়াগিন ইকে গিফানু গায়কল এতং ইতিফারিন আরা দেন গাদা ওডা নুগন্নাফ দা হারিক দিয়মুন ইতুরকে গিফানু গে ফাতিফুল মতিগা ইস্তিফুল আলবাগিন হিনিফুল ওডওয়াফা ফুরান দুকল দেবাফিয়ে সুলাইমান সুলাইলিবি ইতু রাসূলুল্লাহ গিফানু উহুদ হংগ্রামাগি দুহগা বড় বড়ছ মুসিবাত কাই দুত্রা সদিবোডাগতে ইকংকং ইতুরু কে ইফান উফুলদেবা কেত্রি বেডাগিন হুননাবা সদামে বে বেডাগ তি মারস কেদাং কে ইফান দিব্বা পাওয়া সাবিস কম কাই হিবর ফু গদ কমা ইকবে ফাই উবাইবুন খলফ ඉතුරුකෙ දෙපානයි හැමදී එන ඉතින් හැමදෙයින් රිකවඩයගෙන සදාමේ බෙවඩයගෙන නෙවෙයිනේ මගේ ෆිනවඩය නුගෙන් හිඳු ඉතුරුකෙ දෙපාන ජෙස්සි එතිවරකුන් එන කතුල් කුරබැවිය ඉතුරු සෝද ඉපානුගේ අප්‍රොම් මිනෝ මීහකු මිහඟුරාමයි ගාවස් අදි මිනෝන් හඟුරාමයි ගාවස් ගතේ නුකරබතේ හඟුරාමයි මුසීබෙන් එම්මේ බොළුයි වගුතුගා ඉතුරුකෙ දෙපානුගේ අරිවුගා සාබිතු වෙති වේකමන් ඒ දිවයි ගවණි සාද වේකලුනේ අනේ දිවයි ගවණි ත්‍රිස් වේකලුනේ අබු ආමිරේ කියුණු බ්‍රහ්මානි කලේ මෑදානුගා එත වලේ කොනේ එවලතු මති වර දෙරගතුකම් බද්දා හදාපාවේ මීවස් කාපරුගේ දස්කරු බජිවෙකෙන් දුබ්බෑගෙන් හිඳ ඉස්ලාමුන් එවරෙන් ෆහා දනීවියා එමීම වෙට්ටේනේ ගොතකුන් හදාපාවා කෙහිවිරිකම්ගේ වලතේකේ මේ තිරෙන් වලකන් ඉතුරු රසූල්ලා ඉෆාන් වෙට්ටි වඩෑගින් දෙක කූපුළු වර බොඩුකොම් මෙටි මෝන්ෆුල් මච්චන් අඳිනිවියේ දෙන් අලි ඉෆානායි තොල්හත් ඉෆානායි දිබේකලුන්ගේ වාගිවිරිකමයි එකු එවලුන් අර වඩෑගින් හම බිම්මච්ච තෙලි වඩෑගෙ තන අසබත් මුනු අබී වකාස් එලි හිලේකුන් ජීපා ඉතුරුක ඉෆානුගේ මෙදු දැප්පලේ මුගුරිජේ හාතිබුනු අබී වල්තාත් ඉක ඉෆාන් ෆහාගුස් ගතුල් කොල්ල බෑහිය අබ්දුල්ලාහිබුනු ශිහාබි සුහරියේ කියුණු කාපරක ජේ ඉතිවාරකුන් ඉතුරුක ඉෆානුගේ මෑ මෝනු ෆ්‍රොම් තංකොල ෆාර් කොෆිය ඉබ්නු කම්මත් ජේ ඉතිවාරික සබුන් ඉතුරුක ඉෆානුගේ ඉස්තරිපුල් ගාවා දගඬු මිගුෆරික්ගේ දෙෆරාතු අහුරි දෙව්ලායකු ජේපා නික්කුරි පුල්ගේ දෙෆරායි පුලුන් කඩාගින් ගජේ මි උලා උෆ්‍රාජිබුමන් ඕනු උරුමෙග්ගා තිරි දැප්පිලාපුගේ මෙදුන් දෙදැප්පුළු මුගරිජය මිදු අදිස් කුරබියේ එබයකුගේ නබියාගේ මෝනුෆුරුන් ලේ ඔහරවාඇ බයකු දිනේනී කොම්පදයකුන් හැයව එහිදුගා මිලියා ආය බාවා ලිබියේ ලෑස ලැක කලිග පානක නොවේ මිනල් අම්රි අමුරුවිරිකමුගේ තිරෙන් ෂේ උන් එවිස් කමේ බස්ුරුගේ මරාදකී දින්නේවමයි නොදින්නේවුන්ගේ අමුරුවිරිකමුගේ තිරේන අව යතුබ අලෙහිම් නොවත එමීහුන්ගේ මච්ච තවබා ලිබ්බියස් අව යුඅද්දිබහුම් නොවත එමීහුනන් අදාබ දෙබ්බියස් ඒ කදාන් කිවිය වෙලිකන් හුරි කංකම ෆයින්නහුම් අම කරවරුන් එමිහුන්නේ වාදිමෝන අනියාවිලි බයිකේ අල් හාෆිස් ඉබ්නු හජරුගේ බුනුවියේ වහුදු අංග්‍රාමයේ දුවහුගා ඉස්ලාමුගේ මච්චන් අය මුසීබෙන් අය හිඳුගා එමිහුන් බෙහුණී තිම්බේ කරේ එබ්බේ කංග්‍රාමයේ මෑදාන් දූක මදීනාය ෆිලන් දූනියේ එකමක මදීනාය කෑරිය ගොස්වාමෙ මදීනාය නාරා අනිකා අම්රා අංග්‍රාමයේ මෑදාන රුජුවා විජේ ඒර එතංගා වීගොතේ වේ නිමිජේ මෙබෑ මිහුණකි දාදි මදුබේකේ මිලියා ආය බාවා දෙබී මෙබෑ මිහුණා මිදුගේ ඉන්න ලදීන තවල්ලව මින්කුම් යෝමල් තකල් ජම්ආනි ඉන්න මස් තසල්ලහමු ෂයිතෝනු බිබාදිමා කසබු වලකදු අෆල්ලාහු අන්හුම් දෙලස්කර බද්දලිවී දුවහු තිබෑ මිහුන් කුර මෑදාන ෆුරගස් දීපා එදිය මිහුන් ෂයිතෝනා එමිහුන් නිකමතිකො කුබ්වෙරි කුලකන් කරවඩී එමිහුන් කොප්ෆාවා බයි කුත්තව සබුන් නැත් මෑරස් කලෑන්ගේ එමිහුන්ගේ කිබෑන් අෆු කුර බැරිය අන බැමිහුන වීගතකී මහමද ගිෆාන් ගතුල් වෙජ්ජේ මිහින් ගොවාදියඩු ඊෆා අදි හංගුරාමයක මෑදාන විෆාවි ගොෙ ෆෙනි හයරාම් බි කොම්ම මීහක වෙ තිමාගේ අමිල්ල හටිකණ්ඩායගේ මස්කූලුවේ ශහීද වෙජ්ජ මද්දාන්දි හංගුරාම කුරුම කස්තුකොක්ගෙන් විස්නුමකායි ගවායදකා නොජ ඔලිගෙන වුණියේ මී අසාව බේකලුන් කරේ ගින බේකලුනේ අනි බෑක ඉතුරක ඉෆාන් අරිවුගා සාබිත්වයෙන් තිබ්බෙවියේ මී දාදි මදු මිස්කොල කෙවේ දෙවනය මිබුණ බෑග මීහුන් මීහකපව මීහකන් ඉතුරක ඉෆාන් එබ හුන්න විකන් එගි ඉරුකොල ගපව ඉරුකොලකන් එක ඉෆාන්ගේ අරිහ රුජුව බෙයි එබ්බ විජේ ඔහුදු හංගුරාමයක දුහුගා ඉස්ලාමුගේ දිද වෙටි මොහමද ගිෆානු ගතුලි වෙජ්ජේ ගොයාලියුමුන් ඉස්ලාමුන්න දීපුණු හයරන් කමි එමිහුන්ගේ හිත්තන් හජාකු දාපද හයරන් කමි කියේ බය මිහුන් මොලෙපුවේ ඉතුරුක ගිෆානු ගතුලි වෙජ්ජියා දෙන් හංගුරාම කුරාම් බී කොන්කමකා හියේ දෙන් එමිහුන්ගේ අමානෙන් හෝදම් බී නොහියේ අනි බය මිහුන් මොලෙපුවේ ක ගිෆානු ගතුලි වියස් අහුරුමෙන් දීනායි හුරි කුරා හංගුරාමේ දුලේ නුකුරා හුරීම මිපද හාජිගා උලින් කොන් ඉතුරුක ගිෆානු අදි එබ හුන්නේ විකන් මිස්තකුන්නන් ඉගේන් පෙරාවිය මි හුරියාකම වවුන් දායිරුවස් ඉතුරුක ඉෆාන් හංගුරාමයක මෑදාන් දූකුරපවා එමෙ ෆියවල් ෆ්ලෙවිස් ෆයිප්ලකට නාලු වේ නිකුදාත්පුන් අස්වතුක හිවයින් බය හගී ගෙරිවාකුර බතේ එක ඉෆාන් හග්ගු දීනාගෙන් ෆොනු විකදාගේ ගන්දී මොනමේ ඉතුරුක ඉෆානුගේ ෆෑත්ලපු එමෙ කෑවතක වෙස් කසා මිද බතේ එක ඉෆාන් හුන්නෙවි හම දුස්මනුන්ගේ කුරිමතීගේ එක ඉෆාන්ගේ සහාබ එකලුන් කුරේ ජමාතිගේ මීහුන් බය ෆහරන් එක ඉෆාන්ගේ අරියන් එබ්වේ බය ෆහර වකිවේ ෆේවේ වාතී ෆෙනේ දෙන් අස්සාව බේකලුන් කුරේ ගින බේකලුන් එක ඉෆානුගේ අරියන් එබ්වෙජ්ජම දාන්දෙක් එක ඉෆාන් ෆෑත් ලෙෆුල් මති සාබිත හුන්නවෑගෙන් දුනි උක්කවා හිද උක්කවා හෙද්දි විතන් රඟල දුහීමේ අලිෆා අලි ඉෆානුගේ කිබැයින් අබු යවලා රිවා කුරබතේ ඔහුතු අංගුරාමයක දෝපුගා සදාමයන් සුලවැල් ලිබි ඉතුරු රසූතෝ ඉෆානු අහර වෙන ගෙල්ලි මෑදානුගා එදිමුණු උසීබැත්ත ලිබි වාම්බී ගොත්ත වෙෆා දෙන් දෙබෑමියුන් තංකොලේ ෆේවේ මෑදාන් අලි වෙදීම අහුරින් ඉතංගා ගතලිපාති මිස්තකුන්න බලා විස්නා ඉතුරුක ඉෆානෙන් එතනකු නොදුහීමේ අවරින්ගේ හිතාව බොඩුවේ හිතන් එරියේ කරවරේ එක ඉෆාන් ෆිලාවරේ නුගන්නවානේ අගුරාමේක මෑදානකු නබී වේකෙක ෆෑච්ලපුල කසේ නදබානේ එකම ගතුළු වේපාති මිහිඟ තිරේ කුලෙතේ හම කරවරේ මෑරස් කියලා අහුරු මෙ මිකුල කන්තක කෝපා දෙබ්බා එකලි ගමානු ඊසාගේ පානු උෆුල්ලි ඉපදෙන් උෆුල්ලි වියේ දෙන දුනිය කුණා කරපා හේව නොවානේ දෙංග ගුතකී හම හඟුරාමකෝ මීන් කාපර කතුම් මරුවේ ගතුමේ දෙං කඩි උර මුගුරා ඉල්ලා ලාපා ඒ මිය නුබදා කුර්මතියයි කාපරුන් තකයි හමදදී එමිහුගේ මෝනමතිගා නාරාකෝ එමිහුන් කුර එත බැහු ගතුළු කුලම ෆෞගා එමියුන් කෙවිගෙන් දියරු මේ එබෙපාාවේ මිස්කනුගේ අනෙ පරාතුන් ඉතුරු එක ගාන හේගේ එක ගානුස් හඟුරාම කුරපනිය. මුස්තද වකේ කිවුණු ෆතුගා අල් හාකිම් රිවාකුරපියේ සෞදමුණ අබි වක්කාස් ගිපානු විදල්වේ ඔහුද හඟුරාමෑගේ දෝගා කාජිතමුණු වලීද කාපරුනෑගින් ඒරි කුරියෙන් අර අහරමෙන්ගේ මච්ච මුසීබැ බොඩුවේ ඉතුරු එක ගානුගේ අරි හුන් ඉස්ලාමුන් ෆේ එකක වීගොතෙන් අනිකක නේයි කන්ත බොඩුවමුන් අහුරින්ගේ හිතන් එරියේ දෙංහම ශහීදවාදෙන් ෙදවරි හමජයින් හමජාදී හඟුරාම කුරුන්නුන් එහෙගොත නැතේ නොවත ඉතුරක ගහනයි බද්දල විජ්‍යම අද්දාලින් අවරෙන්ගේ කඩි මිකාපරුන්ගේ මෝනමතින් තිරි නොකුරාවරීමේ මෙවද ආලිගා හිවර කුරනිකො මා ගදයක ඉවර කුරා මියක වැනිජේ මිමිහකු වනී මිකුපරුගේ මතී මෝනු නිවාකපේ කාපරුන්ගේ මිහුන් එමිහකුගේ මච්ච ජමාව හිවනී එමිහකුගේ මච්චන් අරයගෙන් පානහන එමිහකයි අවරනයි දෙමතුන් මිකුදාත්පුුණු අස්වද ෆෙනිජේ එක ලිගමානුගේ අරිහුන් ඉතුර රසූල් ඉෆාන් කොබෑතෝ අහාපානම හිතන් එල්තන එක ඉෆාන් ගොවාජිබියේ ඒ සවදායේ මිහුන්නේ වී රසූල් ඉෆානේ ඒ ඉතුර එක ඉෆානු හිජතකින් උක්කොෑග තීමා කාපරුන්ත කෙවි අරෑගෙන් දේවේ දෙම් වී උපජුග බොඩුකවුන් හම එවස් මුසීවතය නුජහේ කාදේවි දෙන් එක ඉෆානුගේ අරිහ ගොස් කුරිමති පුළුගා ඉහිද දුනී කාපරෑගෙන් ෆීමේ පුරතම දුඥා එක්වා හරු අරුම් ඉපදෙන් දවාකු ෆීමේ අද්දවා බොඩු කුරමි කලයක්කවේ මී ඉවස්වාමීගේ දුඥේ ඉවස්වාමීගේ අදුවක දිමාය සීදා කුරමා දේවේ මිදවායා එක්වා ඉතුරු සුද ඉෆාන් මිපදෙන් දවාපුළු කුරබ ඇසිය අදවාපුළු කුරමි කලයක්කවේ ඒනාගේ දුනි සීදා කුරබා දවා ඉජාප කුරබාන් දේවේ අහුරින් එදවෝ ජෙයි හාස් දුඥක් කොම්ම දුඥ ජෙමා එක්වා මිපදෙන් දවාපුළු කුරවිය දෙම්පැ සෞදු ඉෆානුන් වනී දුනි සීදා දවා ඉජාව බේකරකම්ගේ දුවහක් එක ඉෆානුගේ දුඥ සීදා නොවේ කුරෙන් නොකුරේ කුරබෑ දවාය බීයා ගින හිඳෙන් වනිස් එ දවායගේ අසර පෙන දේ දිවාගෙන් වේ අමර ගුෆානුගේ ඛලීෆා කම්ගා සෞද ගුෆානුගේ වෙරිකම්ගා ෆාරිස් කර හිප්පාම් බඩෑගින් උළු වීරු ගාදි සීයතුගේ හඟුරාම වී දුව සෞද ගුෆානුගේ ගායකොළු ගාහුරි මොජීපුළු තකට්ටකා එච්චිග මච්ච සවාරුවේ මෑදාන නිකම වඩාගතුන් දතිපුළු වෙගෙන් හඟුරාමෑගේ අමෘතකන් ඉශාරය කුරපා හිංගවාන් එකද ගුෆානු හුන්නෙවී ගාදි සීයතුගේ බොරුදොරොෂීගේ මතීගේ මිකබායි මෙදුගා ඉස්ලාමන් කුරේ එ මෑදානුගා හුරි ලෙම්බෙරියක් මජාමාතුගේ ලෙමෙක් කියාලා ඇහිය මී ලෙමෙක්ගා කියේ මානයකි ආර්මෙන්ගේ අඹින් අගුරාමෑගේ සවබුන් හුසරි බෑබියකස් අමීර් සෞද ගුෆානුගේ අමිකම ජකු හුසරි බෑ නුවානේ මිරෙමෙක්ගේ කබරු එක ගුෆාන එකකු අඟෑන් අනිකකු අඟෑන් අයස් ඉසාහිත එංගොඩෑගෙන් සියේ මිතම් බලුගා විදාල් වේජයේ හද්දවා බොඩුකරී කළයක්කොේ මියලාගේ හාජයි නියයි දෙනෝඩිගේ මානි ඉවස්වාමීගේ ඒනා එකයා සකිච්චකී ඉවස්වාමීගේ නුරුස්වා එච්චිකම් ගවානම ඒනාගේ දුජුගෙන බෑකමු අලු සයාමි කුරවාන්දේවේ මෙහෙන් හම විදාළු විතනා කාපරුන්ගේ තෙරේ මියකු එල්ලි දුන්නෙ දියයි එක්කල ලෙම්බිරියා එච්චෙ බුණන් අඟ හුළුවාල්තනා අඟාගේ තෙරෙන් එ දූ හිපෑගෙන දෙමිය කනුගා කේතුණු කරනුන් එහෙන් හානිකෙන් ඒ අඟේ අබෙස් නොවේ දෙම්ෆැ දෙබෑ මියුන් ෆේවේ අඟුරාම හිසාවක මඩුවම ෆවගා සයමෑ සුරෑලිබි ඉතුර සුදෝ ඉෆාන් ඔහුදු ෆර්බදෑ කෑරියෙන් හිංගවාෆා වඩාගතේ මේ වඩාගරනවා නිකොක් අබ්දුලායිබුන් මුගීරතුගේ දැරි ඔස්මාන් ඉතුරු කෙරිෆානායි දිමාය කණිමලෑගෙන් අවුරෙන් සජාමතුන් හොරීවීයා මහමද ගුෆානු සජාමතුකන් නොබහට්ටා හුරීමේ ගොවමන් දුබ්බෑගතේ මීනා අරායින් අස් අබු ආමිල් කොනු වලක වෙට්ටි ඒනා අස්මතීන් වෙට්ටුන්තන හාරිස් බුණු සිමත් වඩාගින් ඒනා කතුල් කුරබෑතිය දෙන් ඒ ෆර්බදෑන් අඩිවිෆා ඒවත්තාගේ කාරිය වෙද වඩාගින් එකද ගුෆානුගේ ගෑකොළුගා හුරි ලේපො දොන්නවිය දොන්නවී ෆාතුමතු ගුෆානේ ෆෙන් අලුබනී අදී ගුෆානේ දෙන් ඉතුරුක ගුෆානුගේ ගෑකොළොම් කෙනි ෆාර්විෆා හුරි තන්තාංගා බේස්කොළු අලුබ්බා ලේපො අහුන් බන්දු වෙජ්ජේ දෙන් ඒ ෆර්බදෑන් අඩිවිෆාවි තංගා ඒ බොරු හිදෑගේ මච්චන් අරා වඩාගතුමන් උළුබා එමෑන් හරිකොළොම් ෆේබි ලේපතුගේ ගිනකමුන් වරුෆුළු බජිෆාවා කමුන් ගිනිකඥා අරා වඩාගතුන් තුරාෆුළු වෙගෙන් තොල්හතුගේ ෆානායි අජීගේ ෆානායි මි දිවේකජුන්ගේ වාගිවෙරිකමා එකු අරා වඩාගින් ඉන්න විය එහිදුගා ෆර්බද මච්චන් අරාගෙන් අන්න කාෆරුන්ගේ බෑක් ෆෙන වඩාගින් උමරුගේ ෆානන් එංගේමා එක ජිගෆාන වඩාගින් එමිහුන් බාද බෑ සදමසර වැඩි ඉතුරු රසූද ඉෆානුගේ මෑන් හරිකොළ රකාති රුමන් එවුළුවි අසහාව බේකජුන් නව වරක් ගින මුසීබැ දිවි ඒ බේකජුන්ගේ හරිකොළොම් වරක් ගින තන්තම් ෆාර්විෆාවේ මිනි එතරෙන් එකෙකි බේබේකජුන් ඒ බේකජුන්ගේ

එහෙන් ගොතකුන් එවරෙන් නකත්තිය බෑ මීහුන්නක් ගෙල්ලුමෙන් නොදවේ නැති. අදි එවරෙන් තිය බෑ මීහුන්නා හංගුරාම කුරානම තිය බෑ මීහුන්න ෆොරගස්දී බලිවගෙන් එවරෙන් හිඟෑදා නැති. දෙෙන් එවරෙන් නකන් නස්රෙන් නුලිබේ නැති.

ආහාර දුවහන් ඊමා වෙති අදි ඒවරෙන් හේවකන්තකං අමරුකෝ නුබෑකන්තන් නහි කොරෙති අදි හේවකන්ත කුරුමං ඒවරෙන් අවස්ව ගනති ඒවරෙන් වනී සෝලිහංගතෙරෙන්නේ.

මිහුන් නම් හේව ගොතෙ දිමා විජ්ජනම එකං එවරෙන් නම් හිතාමයක වේ අදිත්‍ය බෑ මිහුන් න දෙරකමෙන් අයිස් ජෙහිජ්ජනම එකමං එවරෙන් උපා කුරෙති අදිත්‍ය බෑ මිහුන් කෙක්කු තක්වා විරවානම එබහි බිරුවෙතුව රක්කා තිරවානම එවරෙන්ගේ මකරුවෙරිකමුන් තියබෑ මිහුන් නක එවෙස් ගෙල්ලුමෙන් නුදවේ නැති හැම කශවරුන් අල්ලාහි එවරෙන් කුරා අමල්ත فُرِحَ مَيَدْ دِنْ وَدِقِمْ وَارَسْكَ لَعَنْجِ وَإِذْ غَلَى

මිහුන් නිකමතිංකම් ගාවනිකුම් බදුරු හඟුරා මෑගා අල්له තිය බෑමිහුන්න නසුල් දෙද්දී සහිතිය බෑමිහුන් අල්له තක්වාවිර වාශ එයි තිය බෑමිහුන් ශුකුරුවරුමට්ටකේ

0: එවරෙන්ගේ කන්තව්ගේ තෙරෙන් එවවෙස්කමේ කලේග ෆානක මිල්කුවේ වඩාගෙනෙන්නුවේ එකන් ඔතිී හම එකන අවවාහශේ එකලාගේ ඉරාධ කුරබ්වානම එවරෙන්ගේ මච්චත් තවබා ලබ්වාාෆානතේ නොවත එවරෙන්න අජාබ් දෙව්වාාෆානතේ ෆහෙ හමකශවරුන් එවරෙන්නේ අනියාවරෙන්නේ.
1: ولله ما في السماوات وما في الأرض يغفر لمن

තුරුකම් බොඩු වෙගින්වා ෆාෆයි කොෆිනම නුවත එවරෙන්ගේ නෆ්ස්තකං අනියා විරවිජ්ජනම එබහී ගිතම්ම කුඩ නම්මස් ෆාෆයි කොෆිනම අල්ලා හඳමකෝ එවරෙන්ගේ ෆාෆත ෆුස්සෙවුන් එදි දුආකුන් උලේමි හුන්නේ අල්ලා ෆියවා ෆාෆ ෆුස්සවානි ෆහේ කාකු හිජේ අදි එවරෙන් දෙනතිබි හාල් එවරෙන් කුල කුෂුගේ මතීගා දෙමියෙන් නොතිබේ.

ද්විතිය බෑමීහුම් ෆිඩිවෙ නිකමැති නුවාශ, අධිතිය බෑමීහුම් හිතාම වෙස නුකුරාශ, මතිවිරිකම් බොඩුවගින්වා බයකී තිය බෑමීහුන්නේ. එයි තිය බෑමීහුම් මුමිනුම් කම්ගාවා නමේ.

ජෙ මිසකුන්නේ කාෆිරු මිහුන්න තියබෑමිහුන් කියමම් වානම තියබෑමිහුන්ගේ ෆොරගහන් එවරෙන් තියබෑමිහුන් අම්බරා රද්දු කොෆානති එබහී තියබෑමිහුන් දීනුම් බේරු කොෆානති ෆහෙ එහින්දු තියබෑමිහුන් එඹරිදානී ගෙල්ලනි වෙගෙන්වා හාලුගේ

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාතා බෙහෙ මොහාලෝ රැත මේ ෆොතුගවාලි උන්ත හුෂාලා දිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩුවසම උන්තිය ගෙන්දමනි තිය බේෆලුන්ගේ දීනි මුර්ෂිද
0: දීලුගේ අඩු දීලුගේ

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

ඉන් අංගවානෙත තිබා සුවරුගේ අවන්නාශ ඒනා බුණානෙත තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකොරව්වාෆාවා මිහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මිහුන් දන්නානෙ නම කිහා රංගලු හෙයියේ.

ඌන් අදි එවරෙන් බුණාකමුගා විය තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙ හිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකු කමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ

ඒ ජින්නීනයි ඉන්සීන්ගේ ජමාඇතුගේ මීහුන්නේ උඩුතකයි බිමුගෙ එම්මෙහා ෆරෑතකුන් නුකුමෙගෙන් දියුම තියබෑ මීහුන්න කුළදාන වෙගෙන්වා නම ෆහෙ තියබෑ මීහුන් නුකුමෙගෙන් ගොස් බලාශෙ වරුගද බාරකුම් මෙනුවී තියබෑ මීහුන්නක නුනුකුමෙවේ නෙතෙ. فبأي آلاء ربكما تكذبان؟ جنيناي إنسينيف فه تيا دبا ميهن دوغوكو إنكارو كوراني تيا دبا ميهن وري رسكالان نعمتكو ترين كون كون نعمتكن هي يرسل

එවුරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හමකශවරුන් තිමම්මෙන්ගෙ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙං තිමම්මෙන් දොගුකුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයි. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: දැන් මෙදක් ෆිරාවුග ඇස්වාවා බයි ොඳගූ ලස්තහුගේ මාන කියා දෙන
1: අල්මුදනිබ්
0: කුව්වරිය
1: බරී
0: කොෂෙක් නෙම්මීහා නොත බරී වෙෆාවමිහ
1: අකොස්සෝ
0: වාහක කියා දෙනු
1: ශකාහු
0: ශක්වා කොෆ්ෆි
1: මුර්රන්
0: හිති
1: අලිත්තිහාම්
0: තුහමත් කුරුන්
1: අල්මෆකෝද්
0: ගෙල්ලිෆාවා ඇති
1: අහී අශ්ශකයක
0: එබ්බන් එබ්බෆා බේබෙ නුවත කොක්කො
1: උක්තිී අශ්ශකීක
0: එබ්බන් එබ්බෆා කොක්කො නොවත දත්ත
1: අහදර්තුහු
0: ඒනා හාදර කුරුවාෆි
1: මස්සක
0: වීදාදෑෆි
1: නැදිම
0: හිතාම කොෆ්ෆි
1: අස්සමාහ
0: කොෂ මාෆකුරුන්
1: බෂර්
0: إنسانا
1: إلى هنا ينتهي درسنا اليوم
0: نلتقي مع درس جديد إن شاء الله
1: والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته